0: powered by you. Supported by NZ On Air. 104.6 Planet FM.
1: Janmabhoomi. Iksat Sri Lanka Sangamin. Lopura Visiri Sitna, Sri Lanki Kasan Nange, Rasavindane Sada, Maubime, Kali in the Menma, Aitiasko Toratur, Rasabara Gita, Guanudri Natisa, Venat Vishesanga Tragina, Planet FM, Ekasi Hatrai Dasamahaya, Guantarangosi, Samabada Daukam, Ratiatai Pahalot, Gunitusuna, Rasamanjusa, then Nobat Satya Mululim, www.planetaudio.org.nz web අඩවිය හරහා මීට සවන්දිය හැකි Planet FM 104.5 ඔස්සේ සෑම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි